පොඩු කුරෙව්වෙ රස් කලාකො මි අලායන් ඒගේ සබබුන් අසාබුණු ලිබේන හලාලු තකෙතින් රිස්කු දෙව්වා ෆාන්දේ. අධි මි අලාය දෙව්වෙ රිස්කුග සබබුන් මි අලායක් හිංහම ජහුන් දෙව්වා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො අලමින්ගේ ෆාෆතකා අලමින්ගේ කන්තත්තකුගා හද්දු ෆහනලා දියුමුගෙකු අලමින්න ෆුස්සවා ෆාන්දේ. අධි අලමින්ගේ ෆෑතිලතස් සාබිතු කොත් දෙව්වා ෆාන්දේ. අධි කාෆිරුවගෙන්වා මීස්තකුන්ගේ මච්ච අලමින්න නස්රු දෙව්වා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො අලමින්න අලමින්ගේ ෆාෆත ෆුස්සවා දෙව්වාන්දේ. අධි ඊමාංකම්මතී තිබෙ මිතුනියේ දූකොෆ්ෆාවා අලමින්ගේ අහ්තකුන්ගේ ෆාෆවෙස් ෆුස්සවා දෙව්වා ෆාන්දේ. ඊමාම් විමියුන්ගේ මච්ච අලමින්ගේ හිත්තකුගා හසදවෙරිකමෙ කිලඹුකමෙ නුලව්වා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො හම කරවරුන් ඉබරස් කලාන්ගේ එම්මෙ ඕගාවන්ත රහීමුවන්ත රස් කලාංග. අලමින්ගේ වෙරි රස් කලාකො ඉබරස් කලාංග හදරතුන් අලමින්න රහ්මෙන් ලව්වා ෆාන්දේ. අධි අලමින්ගේ කංකමුගා අලමින්නන් හියෝ විස්නුමා හියෝගෙ දක්කවා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො දුනියේගා හෙයොකං අධි ආහරතුගා වෙස් හෙයොකං අලමින්න දෙව්වා ෆාන්දේ. අධි නරකෑගේ අසාබුන් අලමින් දින්නවා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො ඊමාම්වුමක් ගොවාලව්වා රසූරකු තියබෑමීහුන්ගේ වෙරි රස් කලාංගියන් ඊමාම් වාශය ගොවාලව්වා අඩු හම කසවරුන් අලමින් එහීමු දෙම් ෆහෙ අලමින් ඊමාම් වීමු. අලමින්ගේ වෙරි රස් කලාකො ෆහෙ අලමින්නන් අලමින්ගේ ෆාෆත ෆුස්සවා දෙව්වා ෆාන්දේ. අධි අලමින්ගේ කිබෑන් අලමින්ගේ කුත්ත අෆූ කොත් දෙව්වා ෆාන්දේ. අධි හියෝලෆා මීහුන්නායෙකු අලමෙන් මරුගන්නවා ෆාන්දේ. අලමින්ගේ වෙරි රස් කලාකො ඉබරස් කලාන්ගේ රසූලුන්ගේ දූෆුළු මතින් අලමින්නන් ඉබරස් කලාන්ගේ වාදුවේ වොඩිකෙන් ෆාවා කන්තත්ත අලමින්නත් දෙව්වා ෆාන්දේ. අධි කියයාමෙත් දුවහුන් අලමින් නිකමති නුකුරව්වා ෆාන්දේ. හම කරවරුන් ඉබරස් කලාන්ගේ වාදා ඛිලාෆු වෙ වොඩියෙන් නුගන්නවමු.

එකලේගෆාන් එබහී මූසාගෆාන් විදාල්වි අලුගෙ වෙරි රැස්කලා තිමං අලාශායි තිමං අලාගේ අහාය ෆාෆෆුස්සවාන් දේ අධි බරස්කලාංග රහමතුගෙ තෙරය අලමෙන් වද්දවාෆාන් දේ ඉබරස්කලාංගෙයි රහමෙ ලව්වා එම්ම රහමෙ වන්ත රස්කලාංගේ.

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් එවරෙන්න කියාශේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං එවරෙන් අනියා වෙරිව උළුණුකමග සබවුන් තිමන් රස්කලාගේ එවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණු වීමේ.

ඒගේ තෙරෙන් එබ්බයකු බුණෙහිද අල්ලාහ් එබ්බයකු හලා කුරවම් නුවත ගදවගම් වා අසාවකු අසාබ් දෙවම් විෆාවා බයක තියබෑමිහුම් වාස ඉවනී කී වෙගෙන් හෙජෙ එවරෙන් බුණුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාගේ හසරත හොසුරු හොසේලුමුගේ ගොතුන්නේ අදි එවරෙන් තක්වා වෙරු මට්ටකයේ.

තිමන් රස්කලාන්ගේ ආයත්තන් එමිහාය ලිබි දෙව්වමු. එයින් වකිවගෙන් මීහාගේ ඛබර් කලේගෆාන් එවරෙන්න කියා දෙවාශ. දෙන් ෂයිතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

යාමතුග වගුතාම එවරෙන් කලේග ෆානා ස්වාල් කුරෙති ඉදුවස අන්නානී කොන් ඉරකුන්තෝය කලේග ෆාන විදාල් වාශෙ එකන් දෙන උඩිගතුම් වනී හම එකනි තිමං කලේග ෆානුග වෙරි රස් කලාගේ හදරතුගේ එකලාගේ මෙනුවී එකමුග වගුතන් එකම් ෆාල් නොකරබ්වා හුට්ට උඩුතකායි බිම්ගා එකම් බුරකමක වෙෆාවේ කුල්ලියකම් මෙනුවී එකන් තියබෑ මීහුන්නා හමයකන් නාන්න හුට්ටේ එකමාමෙදු කලේග ෆානා එවුනින් සුවාල් කුරා ඉරු එකමග හුරිහා හබරේ කලේග ෆානු දෙන වඩාගන්නවා කහලේ කලේග ෆානු විදාළු වාශ එකන් දෙන වඩිගතුම් වනී හම එකනි අල්لهගේ හදරතුගේ එහෙනෙක්කමකු මී සකුම් කුර ගිෙන මීහුන්නක එකමෙන් නේගේ

අද කලේගෆාන එවරෙන්න්නා හමයන් ආයතෙන් නුගෙන්නවාෑ ෆිනම එවරෙන් දන්නවා නැති කලේගෆාන් අමිල්ල ෆුලන් එකං එක්තියාර් නුකරෙක්වී කීවිගෙන් තෝය. කලේගෆාන විදාළවාශ තිමං කලේගෆාන තබාවාකං කශවරී තිමං කලේගෆානුගේ වෙරි රැස් කලාගේ හදරතුන් තිමං කලේගෆානං ඉව්වවා වහහියශෙ මී එබහී මෙ කුරවානකී තියබෑමීහන්ගේ වෙරි රැස් කලාගේ හදරතුන්ගෑ හෙකිතකෙකි අදි ඊමාම්වා බයක තෙදුමගකි අදි රහමතෙන් වේ.

ඒ පෙනුණු ගෙත්තවගේ මොළුකමුන් එකි කිබකිබයක් අල්කන් කුරා නොකෙරි දීනෙකි ශරීඇති නේගේ කමුන් එකවන්ත කජකුගේ කිබයක් අල්කන් කුරානය මගේ නොයගි එමිහුන්ගේ බුද්ධියක් උතුරුකම්ගා ෆෙනිජ්ජෙ කොම්මකමේ දූකෝ එකමකුන් දුරුවගෙන් තිබේ එමිහුන්ගේ සමංගාදේ මෙබෑ මිහුගේ තෙරෙයින් බුස්සුපුුණු සාහිතතුවේ මීනායකීවස් ජාහිලිය සමානුගේ ජාහිලුන්ගේ තිරේග හොරගෙන්ම ඒනාගේ බුද්ධීන් කදයන්ගේ එකවන්තකන් දනකින් දීනා මෙදුකා වාහක දක්ක දක්කා හොරි මිහිකේ අදි මිභාවතුක මීහුන්ගේ තෙරෙයින් සෑදුපුුණු හම්රිබුන් නෆීල් වේ මීනා බුණ උලේ තිම මිහුරී තිමන්ගේ බවමයි ඛිලාෆකින් ඉබ්‍රාහිම් ගෆානුගේ දීමතිගය තිම මිහුන්නනී ඉස්මායිල් ගෆානුගේ දරිකොළොම් වඩාගන්නවානේ නබීයක බලබදේ එබේකලිගේ සමාන් දාදි ගාය විජ්ජේ අදිස් මිහුන් ගාතුගා බුණ උලේ තිම මරවාපහුන් තිබෑ මිහුන්ගේ සමානුගා ඒ නබීයක වඩාගින් ෆිනම තිමන්ගේ සලාම් දන්නවාට තිම නායකන් එබේකලක් ෆිනානේකේ හියනුවේ ආමිරුබුන් රබියතේ කියනු මිහක් ඉතුරුකේ ගෆානුගේ අරිහුගා සෑදුපුුණු හම්රිබ්න නෆීල්ගේ වේදුන් සලාම් දෙන්න විය ඉතුරු කැලිගෆානු හදිස් කුර වියේ තිවන් කැලිගෆානු යරාජ අරාවටයගේ රේ ස්වරුගේගේ තිරෙන් ඒනායා තිවන් කැලිගෆානයි බද්දල් වියේ ඒනාගේ ලිබාහුගේ දාවනිත දමමු ස්වරුගේගා හිඟ හිඟා හුට්ටා දෙකවඩාගතීමේ අදි මිභාවතුගේ මීහුන් තෙරෙන් අබූබකරු ගෆානයි අලීගේ ෆානයි ඉස්ලාම් දීනුගේ කුරීගා විය ෆැ මීන් කොම්ම බේකරකම්ම සිද්ධීගේ එකිවබායි එ බේකරකු නම්ෆලු ගෙනයවා එකකා කරමදෝහ වජහුවේ කිවමයි හෙවගෙන් වේ මී බේකදක් ජාහිලිය සමානුගාවෙස් බුදක අලුකමෙන් නොකරබතය මාතුර අබූබකරු ගෆාන සිද්ධීගේ කිවමයි අලි ගෆානුගේ නම්ෆලු ගෙනව හිඳුගා කරමදෝහ වජහුවේ කිවමනි ඉහුසුරේ මශහූරුවේ ආදවය ෆේ අදි මිභාවතුගේ මීහුගේ තෙරෙයින් මන්සූක් නොවේ ඔයින් හග්ගුවගෙන්වා කොම්ම ශරීඇතක තබාවගින් ඔලේ මිහු වේ එයි තුබායි එරස් ගෆානුගේ ගෞමුගේ මිහුනයි නජ්රානය කියේ රටුගේ අහුල්වෙලිනයි වරකසුබුණු නවපලයි මිපද මිපද මිහුන්නේ ෆැහෙ මිබෑ මිහුන් අස්රානීය දීන අමිල්ලිය වද එතිබී එදී මන්සූක් වූමුගේ කුරීගේ ෆැහෙ මීන් කොම්ම බෑ කීවෙස් ක්‍රියාමෙ දුවහුන් සලාමෙ වුමුගේ අහුල්වෙලින් තෙරෙයින්වා මෑන් මිහුන්නේ දෙවන බෑකී පතරතුර සමානුග අතිවගින් කුරීගා ඔය දීනෙ තගයරුකොක් දීනුගේ තරහත බදලිකොක් කදාගේ කිබයක් ශරීකොකොක් එකවන්තකන් නෙතිකොක් අමිල්ලයක් අන්තන් හලාදුකොක් හරාම්කොක් මිවාවතන් උලේ මිහුනේ මිභාවතුගේ මිහුගේ තෙරෙයින් අම්රුබුණු දුහයිවේ අරබීන්නන් එමෙ ෆෘතමය බුදන් අලුකන්ත කුලවන් දස්කොද්දී ඉබ්‍රාහිම් ගෆානුගේ දීන් බදලිකොන් හෙදී මේ අම්රුබුණු දුහයිය මේ දුහයියුගේ බෆයකී මුදොරුගේ ෆුයි ඉලියාසුගේ ෆුයි ගම්මාතෙ ඉබුණු ඉස්හාක් රිවාකුරේ වියේ අම්රුබුණු දුහයි ඉබ්‍රාහිම් ගෆානුගේ දීන් බදල් කුලවම ෆෘතමය කුලකමකී මිය ශාම් කරේ දතුරක් ගොස්වා එතාගේ රටකුන් අමාදිගතුන්ගේ මීහුන් එ මීහුන්ගේ බුදෙකි දොරුගා රීදෙ කුරාත දෙකකින් මීනාය මිකුලිවර රීති විජ්ජේ දෙන් එ මීහුනන් ආදේශ කොගෙන් එතනුන් බොඩු බුදෙන් අතිලයාගෙන් මක්කායක් ගෙනස් මක්කාගා බහට්ටයගෙන් බුදුගේ දොරුගා ඊදු කුලේග එත්ත දක්කා ඇතිය මේ බුදකී හබ්ලේ කියුණු බුදේ මිකන්ත කුලවම පහුගා එදියකු මීනායන් හොවෆෙනුගා ජුද්දාගේ ගොනුදොරුන් බුදුතකේ ෆෙනිජේ දෙන් ජුද්දායක් ගොස් ගොනුදො කොනගෙන් නොහුගෙෆානුගේ සමානුගා වල්ජහාපාවා දෙතින් බුදෙක් කොනගෙන් නගාගෙන් මක්කායක් ගෙනස් බහට්ටා ඇිය මිකන්ත කුලවම පහු දෙංආ අහරුගේ හජ්ජ අම්රුබුණු රහයු තල්බියා කියවන් දනිකොක් දිවෙති මුස්කුලියගේ ස්වයගා ඉබ්ලීස් ඇස් අව සාතක තල්බියා කියවන් හිඟම් පරා ඇිය ෆැහෙ ඉබ්‍රාහිම් ගෙෆානුගේ සමානු සුරේ තල්බියා කියවන් අන්න මගකී ලබ්බයක ලොහොම ලබ්බයක ලා ශරීක ලක ලබ්බයක මිය මේ මුස්කුලි මීහා කියවන් මිදනී ලබ්බයක ලොහොම ලබ්බයක ලා ශරීක ලක ඉල්ලා ශරීකන් හුවලක මිනිසාව කියායිර අම්රුබුන් රහයි හලේ ජගෙන් ෆා බනෆියේ ඒ ඒයේ කදේගෙන බෑ කමායේ තිය කියනී කොංගෙච්චින් හෙයේ මුස්කුලි කදේගේ හීලාෆා ස්වාබ් දීෆේ බලබල ෆහතන් වෙත්තන් අදි නාහම්තාය මීගේ ෆහතන් මෙවති තම් ලිකුහු වමා මලක මිහෙන්න මීගාවරී කොම් ෆරුවාලින් හෙයේ මී කියා දිවෙති ආ ගොතින් හෙයේ මියවෙස් ආ ගොතින් හදා නොදෙවුණී යා කොම් මොළුකමින් හෙයේ ඉහොයිගොත බේවීමා කදේගේ හුරී කොම් මොළුකමින් හෙයේ කමි කුරාණී වියා මිගොයි දස් කුරාහෙ කදේගේ මීහුම් බෝලඹාවරි එගි ඒගේ මීරුකන් ලිබේනීවෙස් මිකාල් කන්තකු නුන් හෙයේ අම්රුබුන් රහයි බනෆියේ නානා තියයි වා තෙරිකේ තියේගා අදි කදායි කිබයක් කුරාමිස් බැහෙවිස් නැතෙ අදි රිවේතිවෙස් ගොතෙම දෙ මීනා මිගොත තල්බියා කියන් ෆරෑගෙන් ෆිය මීනායන් ඉස්මාන් අරබී තිරේගා මීනා කිව්වා තල්බියායි එහෙන් එම්මෙන් කියන් ජෙහෙපද දර්ජයක දෙයිපාවා කමුන් එම්මෙන් බෙගෙ මි තල්බියා කියන් ෆරෑ මීනායන් එම්මෙන් කියමන් වාකන් එඟුමුන් මීනා අරබීන් තිරේගා ශිරකුගේ වෙත්ත ෆත්‍රෑ මීනා මිස්තකුන්නන් අංගයේ මේ බුද්ධකී කුදි කුදි කලාංගිතයකේ මිතකිච්චකී බොඩුස්වාමීගේ කිබියක් මිල්කුවගෙන් වා තකිච්ච මේ
ಇಖದಾಗ ಹದ್ರತುಗ ಅಹರ್ಮಿನ್ ಕುರ ಅಳುಕವಂಗ್ ಹಿಕಿದಿ ಶಫಾಯತ್ ತೆರಿ ವಾಣೆ ತಕ್ಕಿಚ್ಚಿಕೇವೆ ಅದಿ ದೀನುಗೆ ಕಂತಗುವೆ ತೆರಿಯ ಅವು ಗೆತ್ತ ವದ್ದ ಹದಾಫಿಯೇ ದೆಂಫೆ ಜಮಾಂತ ದಿಗುವಮು ಅವು ಗೆತ್ತ ಗಿನವಮು ಇಲಾಹುಂತ ಗಿನವಮು ಅತುವಿಜ್ಜೇವೆ ಮೀ ಅಮೃಬುನ್ ರೊಹೈ ಫಸತೇಕ ಅಹರ ದಿ ದುನಿಯಗ ಹುರಿಕಂಗ ರಿವಾಗಿ ವೇವೆ ಫಹ ಮಿಬಾವತುಗೆ ಮೀಹು ನಕಿ ಎ ಮೀಹುಗೆ ಕಾಪರು ಕಮ ಎ ಮೀಹುನ ಅದಾಬ್ ದೆವ್ವಾನೆ ಕಮ ಖಂಡ ಎಳಿಗೆ ಮೀಹುನ್ನ ಕಿಂವನೈ ಫತ್ರತುಗೆ ಜಮಾನುಗ ಖಜಾ ಇಕಿವೆ ಶರೀಕು ನುಕೋ ಖಜಾಗೆ ಇಕ್ಕವಂತ ಕಮಂ ಹಿಕ್ಕೆ ನೊಮೆವೆ ಕುರೀಂ ಇಸ್ವಿದ್ಯ ನಬಿ ವಿವೇಕದಕ್ಕುವೆ ದೀನಗೆ ಗೋವಾ ದೆಬ್ಬುವೆ ನುಯಿವಿ ಅಮಿಲ್ಯ ದೀನ ಶರಿಯಾತಿನ್ ಹದಾ ನೊಮೆಗೆನ್ ತಿವಿ ಗಾಫಿಲ್ ಕಮ್ಗ ದುನಿಯೆಗ ಉಳೆ ಮರುವೆ ದಿಯ ಮೀಹುನ್ನವೆ ಹಗೀಗತುಗ ಫತ್ರತುಗೆ ಅಹುದುವೆ ನಿನ್ನಕಿ ಮಿಬಾ ಮೀಹುನ್ನವೆ ಮಿಬಾ ಮೀಹುನ್ನ ಅದಾಬೆ ನುಜಿಬೇನೆ ಕಂ ಮಚ್ಚ ದನ್ನ ಬೇಕದು ಇತ್ತಿಫಾ ಕೊಯೇವೆ ಕೀರ್ತ ಗುರುವಾನ್ಗಾವೆ ವಮಾ ಕುನ್ನ ತಿಮನ್ ಸ್ವಾಮಿಗೆ ಒಡಿ ನುಗನ್ನವಮೆವೆ ಮಾಝಿಬೀನ್ ಅದಾಬ್ ದಿಬ್ಬಾ ಕದಕಂಗ ಹತ್ತ ನಬಾಸ ರಸೂಲ ರಸೂಲ್ ಬೇಕದ ಫಣು ಬಾಯ್ ಮದ್ದಾನೆ ಮಿಯಾಯತು ಮುರಾದ್ ವೇ ಬೈ ಕೀಸ್ ಮಿಬಾ ಮೀಹುನ್ನೆ ದಿಂಫೈ ಅಬೂ ತೋದಿ ಗಿಫಾನಕ್ಕೆ ಈ ಫತ್ರತ್ಗೆ ಅಹುದು ಬೆರೀಂಗ್ ಇತ್ತಿರೇಂಬ ಬೇಕದೆ ನೋಣೆ ಇಕದ ಗಿಫಾನು ಅವಹಾರ ವಿ ಸಲಾಮಾಯ್ ಸೊಲವೆ ಅಲ್ಲಿಬಿ ಇತು ರಸೂಲ್ ದೋ ಗಿಫಾನು ರಸೂಲ್ ಕಮಾಗಿ ಫಣು ವೇಣುತ ದಿಹವನ ಅಹರು ಗೇವೆ ವದ್ವಾಹು ಆಗಮ ಬಿಹಾದಿ ದಿಂಫೈ ಮಿಬಾಬ್ಗ ದಿಕೇವಂ ಅನ್ನ ಅಸ್ಲು ವಾಹಕಿ ಅಕಿ ಸಲಾಮಾಯ್ ಸೊಲವೆ ಅಲ್ಲಿಬಿ ಇತು ರಸೂಲ್ ದೋ ಗಿಫಾನುಗೆ ತುಪ್ಪಳು ಇರುಗೆ ವಾಹಕೇವೆ ಮಿಹಾತನ ಮಿವಾಹಕ ದೆಮಿಗಿನ್ ದಿಯಿ ಅಬೂ ತೋದಿ ಗಿಫಾನುಗೆ ಖಬರ್ತವು ಮಚ್ಚ ವಾಹಕ ದಕಿವೆಂ ವಿಗಿನ್ನವೆ ದೆಂ ಇಹು ದಕಿವೆಮುಂಗ ಅಸ್ಲು ವಾಹಕಿಯ ರುಜುವ ಇದಾ ಹುಟ್ಟಿಮೋ ಸಲಾಮಾಯ ಸೊಲವೆ ಅಲ್ಲಿಬಿ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ತುಪ್ಪಳು ಇರುಗ ಕಲಿ ಗಿಫಾನುಗೆ ನಬೀ ಕಮುಗೆ ಮಚ್ಚ ದಲೀಲ್ ಕುರ ಮಗುಂ ಫೆನುನು ಮೊಜ್ಜಾಯ್ತವು ತಿರೇಂ ವಾ ಇಕ್ಕಮಿಕೆ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ಅಬೂ ತೋದಿ ಗಿಫಾನುಗ ಅರಿಯುಗ ಹಜ್ಜಕ ನುಕುಮ ವಡಾಗಿ ಜಿಲ್ ಮಜಾಜವೆ ಕೇ ತನಿಗ ಉಳುಬನಿಕು ಅಬೂ ತೋದಿ ಗಿಫಾನುಗೆ ಅಂಗಫಳು ಹಿಕ್ಕಾಗಿ ಯವಾ ಹಕ್ಕಳು ದಕ್ಕವಾ ಪಟ್ಟು ಆಬಿಯೇ ಫಹೆ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ಇತಾಗೆ ಬಿಮ್ಮತಿ ಉಪಜಿಫಾವ ಹಿಜ ಗಂಡಿಗ ಫಾಯವಾಂಪುಳು ಜೆಸ್ಸೆವಂ ಫೆಂಗರಾಗಿ ಫಿಯ ಅಬೂ ತೋದಿ ಗಿಫಾನಾಯ್ ಇಕಲಿ ಗಿಫಾನುಗ ಅರಿಯುಗ ಅತಿ ಮೀಹುಂ ಫೆಂಬೆ ಆಗ ಹಿಕ್ಕು ಫಿಲುವೆ ಜಿಲ್ ಮಜಾಜಕಿ ಅರಫಾಗಿ ಕಾರಿಗ ಫರ್ ಸಖಿ ದುರ್ಮಿನುಗಾವ ತನಿಖೆ ಸದಾಮಾಯ ಸೊಲವೆ ಅಲ್ಲಿ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ತುಪ್ಪಳು ಇರುಗ ಅಬೂ ತೋದಿ ಗಿಫಾನು ಯಮನು ಕರಿಯಂ ಇತುರು ಕಲಿ ಗಿಫಾನಾಗಿ ದತ್ತುರೆ ಕುರೆಬಿಯ ಮೀ ದತ್ತುರುಗ ಇತುರು ಕಲಿ ಗಿಫಾನುಗೆ ಬಡುಬೇಬೆ ಜುಬೈರ್ ಗಿಫಾನು ಬಿಸ್ವೇವೆ ಮಿಗ ಅಫಿದಾಗೆ ಮೀಹುಂ ಎಂ ಮಂಜಿಲಕ ಫಾಯಬಾ ತಿಬ್ಬ ಬಡು ಎಗಿಂಬ ಫಿರಿಹಿನ್ ಜಮಲಿ ಮೊಯವೆಗಿನ್ ತೆಳಿಫೊಳಿ ದುಬ್ಬಾಗಿನ್ ಫಿಯ ಮಿತಾಗ ತಿಬಿ ಎಂ ಎಂ ಬಿರುಂ ಸಿಹಿಗೆನ್ ಎಫು ಮಿಫ್ರ ದುಬ್ಬಾಗಿನ್ ಫುವೆ ಎ ಜಮಲ್ ಆಯಗತನ್ ಆಯಸ್ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ದೆಗಿಫಾ ಕುರಿಮತ್ ಪುಳುಗ ಬಣುಜಹ ಏಗೆ ಮೇಮತಿ ಬಿಮತೀಗ ಕಾತಂ ಫರ ಫಿಯ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ಎ ಜಮಲ್ ಮಚ್ಚ ಸವಾರು ಒಡಾಗಿನ್ ಫಿಯ ದೆಂ ಮುಡಿ ಎ ದತುರು ಫುಗ ಕಲಿ ಗಿಫಾನು ಸವಾರು ಒಡಾಗತಿ ಎ ಜಮಲ್ ಮಚ್ಚತೆ ಬಿಬಾ ಮೀಹು ಯಮನ್ ಕರಾಯ್ ಮಕ್ಕಾಯಂ ಎಂಬುರಿಯಾಯ ದತ್ರುಗ ದಿಮಾವಿ ಕವಂಕಿ ಬಿಬಾ ಮೀಹು ದಾಂವಿ ಮಗಿಗಿ ಮತಿ ಸಾಯದಿನ್ ಹಿಂಗಾಗಿ ಆಯಸ್ ದತ್ರು ವೆವೇನೆ ಗೈ ಬಂದು ವಿಜೇ ಹುರಿಹಾ ಜಮಲ್ ತಮ್ಮ ಹಿಸಾಬಂಗ್ ಆಯಸ್ ಹುಟ್ಟೆ ಫರಾಫಿ ಇತರು ಕಲಿ ಗಿಫಾನು ಇನ್ನಿವಿ ಜಮಲ್ ಹಿಸಾಬಂಗ್ ಆಯಸ್ ಫಾ ಹುಟ್ಟುಣ ಮಕಾ ನುಜ ಫಿಂಗಳು ಎತಿರೇ ದಿಮಾ ಕುಲ್ ಜಾಫಿಯ ದೆಮಿದೆಮಿ ಒಯ್ ಫಿಂಗಳು ಕುಲ್ಯಕ ದೆಬುರಿ ವೆಗಿಂಗ್ ಹಿಂಗ ಹಿಂಗ ಒಯ್ಕೊಳಂ ಎಬ್ಬುರಿ ಆಯಕೊಳಂ ಅಣೆಬ್ಬುರಿ ದೆಮಿಗೆ ಫಿಯೇವೆ ಬಿಬಾ ಮೀಹುಗೆ ಎಮ್ಮೆಂಗ್ ಮಿ ಬಾದಿ ಕಡತ್ತುಕೊ ದತ್ರು ಕೊಫುವೆ ಫೇ ಮಿ ಬಾ ಮೀಹು ಮಕ್ಕಾಯಂಗ್ ಅವಮ ಫಹುಗ ಮಿ ಕಂಕಮ್ಗೆ ವಾಹಕ ಮಕ್ಕಾಗೆ ತಿರೇಗ ದಿಕ್ಕೇನ್ ಫರಾಫಿಯ ಅಬು ತೋದಿ ಬಿಫಾನು ಎ ಗೆಂಗುಳು ಬಾ ತುಪ್ಪಳು ಯತಿಯಂ ಬೇಫ್ಲಕಿ ಬೊಡತಿ ಅಜಾಯಬ್ ಕಂತತ್ತಕಿಂಗ್ ಹುರಿ ಬೇಫ್ಲಕಿ ಕಿಯಾಗಿ ಮೀಸ್ತಕು ಕಲಿ ಗಿಫಾನು ದಿಕ್ಕೇಂಗ್ ಆಯಸುಳತೇವೆ ಮಿದ್ವಸ್ ವರುಗ ಅಹರಕು ಎಫ್ಆರ್ವೆ ಮಕ್ಕಾಯಂಗ್ ಆಯಸುಳೆ ಕಹಬ್ ವಂಗಾಗೆ ಫರಾಸತ್ ಇಲ್ಮು ದನ್ನ ಮೀಹಕು ಮಕ್ಕಾಯಂಗ್ ಆಯಸ್ಗೆಂಗ್ ಉಳೆನಿಕೋ ಮಿಮಿಹಾಯ ಮಿಖಬರ್ ತಂಗ್ ಇವಿಗೆಂಗ್ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ದುಸುಮಂಗ್ ಆಯ ಮಿಮಿಹಾ ಇತುರು ಕಲಿ ಗಿಫಾನು ದಿಕ್ಕದಾಫಾ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ಅರಿಯುಗ ದೆನ್ನವಿಯೇ ಕಲಿ ಗಿಫಾನು ಮಿ ದರಿಕಲು ಮಚ್ಚ ವರ ರಕ್ಕಾತಿರಿ ವಾಹೆ ಮಿ ದರಿಕಲು ನಕಿ ಉಡುಂ ಅಮೃತಕಿಂಗ್ ಅವಂಗೆ ಇಂತಜಾರಿಗ ಹುಣ್ಣೆ ಬೇಕರಿಕೆ ಮಿಬಾವತುಗೆ ಬೇಕರಿಂಗೆ ಮಚ್ಚ ಹಸದ ವೆರಿಂ ವರಗ್ಗಿನವಾಣೆ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ವಿದಾಳುವಿಯೇ ಆದಂಗೆ ದರಿಂಗೆ ಮಚ್ಚ ಉಡುಂ ಅಮರು ಆದೇಹಿಯೇ ಇಕಜೆಗೆ ದೆನ್ನವಿಯೇ ತಿಮ್ಮ ಮಿಕಿಯಾ ಹೆಚ್ಚಿ ಕಲಿ ಗಿಫಾನು ಮೆನ್ನಂಗ್ ಇಗೇನಿ ಫೆನ್ನಂ ಫೆಹಿಮೇವೆ ಸದಾಮಾಯ ಸೊಲವೆ ಅಲ್ಲಿವಿ ಇತುರು ಕಲಿ ಗಿಫಾನುಗೆ ಅಮರು ಫುಳುಂ ಬಾರ ಅಹರ್ ಫುಳುಗ ನೂತ ತೇರ ಅಹರ್ ಫುಳುಗ ಇತುರು ಕಲಿ ಗಿಫಾನಾಗಿ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ಸಾಮ್ ಕರೆಯ ದತುರು ಫುಳಿ ಕುರಿವಿಯೇ ಫಹಿಮ್ ದತುರು ಫುಳುಗ ಇತುರು ಕಲಿ ಗಿಫಾನಾಗಿ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ವಡಾಗತಿ ವ್ಯಫಾರಿ ಕಾಫಿಲಾಗೇವೆ ಬಿಬಾ ಮೀಹು ದತುರು ಕುಫಾ ದಿಯ ಮಗ್ಮತೀಗ ಎದ್ದು ಹಾಕು ನಸ್ತೋರಾ ಹಿಂಗೆ ಫಳ್ಳಿಗೆ ಕಾರಿಯ ಫ್ಯಾಬೆ ಜೌವೆ ಮಿ ಫಳ್ಳಿಗೆ ವೆರಿ ಫಾದ್ರಿ ಕಲೆಯಾಗಿ ಬಿಬಾ ಮೀಹುನ ಕೂಡ ಜಾಫತಿ ತಯಾರು ಕೋ ಬಿಬಾ ಮೀಹುನ ಗೊವಾಗಿ ವಾಹಕ ದಿಕ್ಕುಂಗು ತೆರೆಗ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ಅರಿಹುಗ ದನ್ನಾಫಿಯೇ ಕಲಿ ಗಿಫಾನು ಅರಿಹುಗ ಮಿವ ತುಪ್ಪಳು ಬೇಫ್ಲಕಿ ಕಲಿ ಗಿಫಾನ ಕಿಹಾವರಿಗೆ ಬೇಫ್ಲೆತ್ತೋಯ್ ಅಬು ತೋದಿ ಗಿಫಾನು ವಿದಾಳುವಿಯೇ ಎಯ್ ಅವರಿಂಗೆ ಕುಜ್ಜಿಕೆ ಕಲಿಯಾಗಿ ಹೀಲಾಭ ದನ್ನಾಫಿಯೇ ಎಯ್ ಕಲಿ ಗಿಫಾನುಗೆ ಬೇಫ್ಲೆ ನೋಣೆ
ebe efrakue bafa kalun diri duniyega hunne waki ekari gimba kamen none ebe efrakuga ehuri nabi kamge siwatake de mihar mi duniya wadaganna waka fahu zamanu ge nabiyya minu i noe fa e nabiyya ge bafa kalunna ma kambalun e nabiyya ge tuplu iruga avharu mai kafa kalunna bodu bebe ebe ekareku belli mai mihira mihira wahagataki ahare harmenge fatfatuga fisari faalu gin hunna wahagatake etakichche doge noane algunu mi ahadi kaligfan ki mi befrako kafa kalunto nota borubebe akto balaj mate abu todi gfan bidal wie ahurin naki edari kalunge borubebe akime tiehen wiya nabi be kalun naki konkhaj bayin heye ikaje denne wie nabi be kalun naki ebe kalun nan uduge kalan ki ban khabar takin asgin ebe kalun bimge ahul welin nan e khabar tan ibawa be kalun ne abu todi gfan bidal wie kalege tie buna gota bore khajange kidich wantaka ma bore ikalege denne wie tiekan komme gotakan hutras mi darikalunga macha kaligfan rakka tiri vate mi darikalunga machan emme bor adawa tiri naki yahudi ne kaligfan tiya datur kurabani yahudi inge tiri ate dem mi manzilun datur kuraba dem faba wada manzil gaves hama mifada falli in horegin mi falli ge veri fadri kalige ves hama mi mermun abu tali gifana waaka dakka hadafa denne wie algulme mitantana faba mi falli hada hadage mitiveni mitantan riti kamakum fasiya kamakum none kaligfan mi darikalunnaagin tiya kuraba datur fulge intizari ge dem mi fadri kalige gatu nukum wadagin feli ge wadaganamu abu tali gifan ituru kaligfan gari huga denne wie mi ba mi hum mi kiya echeti darikalun eba aswam toye maris kiyang rasul kamagin adam ge dariye ku fonu ma bure ekalage kidi chontaka ma bure ituru kaligfan hadis kurebiye efada kaleku ge mudrechri kama balafi viya ekalage irada kurabwa fi komme kame kurabwa fane kamakai medaku munkiru evene mage ves netennum toye ehem biya kalage mudrechri kama meduga munkiru noare den abu tali gifan hanu hunno afi den mi gafilage mi hun daturu ko fagos sam kraage busraye fabe jawwe mi busraaga hunna fadili yaki enage kibaga nasrani yadinu ge ilmu furihame yanguri mi hike salam devi isa gifan ge ansori ya bekalun ge kibain enage sanadta soha vegin asuri edinu ge ilmu bodu gen ba edur bekal ke izmana duniyega wa emmiha nasrani nge meduga mashhur vegin ba mi hike etan mitanun nazur takagin enage kari mi hun audete mina ge namaki george bahira nota sarjas bahira ayo mina hunnoni busraage rabbeeruga hunna warabodu fali ge mina ge kariye ilmu ge kanta libigatwan as mitanang e bifawa haahin ha faadirin mitanga ulete bifar mi arbin ge gafila as busraage rabbeera faaba ira bahira ena ge falli nukwegin as mi gafila ge mi hunna ibaddal ko wa khabar aha hadafa munafiye tiba mi hun rarang ara mani mire ahurenge jafatuga tibefe tiba mi hunataka ahurenge falli ga mire wani jafati tayyar wefe mi ba mi hum mi jafe gabul kufue dem mi bahira mi na ge fadirin ge baika eku mi ga afila ge terega mi ba mi hum ge fediyata bala eke ki mi hunna wahaka dakka hi samasa kon ulen fera fiel arabin ge mi hum eka ko anika ka madu madu bunete ahare ahare men datur ko mitana fa ba uleni kita kita fahar hoye mi kibrori kale ge ena ge falli ge kidiki ekum es bala no dane mi adaku mi ule gati anika ki bigin bawe mitanu eka ko bunefie ahurin tiya wahak ena kurin ahala faname denfae mimihak bahiraya ara hamako wahak dakkamu gos bunifiye algunumen mitantanan ayas faba uleni wara ginane duwahakus kale gifan algunumen naka jafate nude bamwe miyadaki mi kiyebi duhe toye fae faliga khata kiti ginabi toye nuata tiya be kalunge aida ki toye bahira bunifiye tibai hama terike tiya kantabvi kalege tiya bunihenne ekamako jafate nude miyaku futtama alat jafate difi viya babulu nukulama ki tiyaba miunge sunnati nunkan ahurin danname ehem bima tiyaba miunaki ahuringe milege mehmanu ne ahuringe falliye tiyaba miunge kudiboru molu dera emme wani jama wate min feelige ga kakkaage ne fis noane kekke ka noes devri me demmi bahira min urefa falliye rujwa vijje demmi ba miun milege jafata diyei feelige ta belehtu man mi ba miunge alunna lakudin ba tibba fe ಬಾಮಿಹುಂ ಫಳ್ಳಿಯ ದಿಮಂ ಬಹಿರ ಅನುಕುಮೆ ಮಿ ಬಾಮಿಹುಂಗಿ ಜಮಾಯ ಜಮಾತ ಬೆಲಿರು ಎಮಿಹುಂಗಿ ತಿರೇಗ ಸದಾಮಾಯ ಸದವ ಲಿಬಿ ಇತುರಕ ಇಗಫಾನ್ ವನಿಕೊರೆ ನುಫೆವನೆ ದೆಂ ಬೊನೆಫಿಯೆ ಏ ಗುರೇಶನ್ ಹಾಗೆ ಬೊಡುನೆ ಅವರಿಂಗೆ ಬಿಜಾವತ ತಿಯ ಬಾಮಿಹುಂ ಕರೆ ಹಮ ಏಕಕುಸ್ ನೈಸ್ ಫಸ್ವೆ ಹುರಿಗಿನ್ನಕು ನುವಾನೆ ದೆಂ ಹಮ ನಾನ ಮಿಹಕು ನುವೆ ಬಾವೆ ಬಾಮಿಹುಂ ಬೊನೆಫುವೆ ದಬ್ಬೆ ಬಿಕಹಲ ಮಜ್ಜಿಸ್ ಮಜ್ಜಿಸನ್ ಅವುನ್ ಲಾಯಿ ಕೊಯಗೆಂ ವಾ ಬಯಕು ದೆನೆ ಫಸ್ವೆಗಿನ್ನಕು ನುವೆ
දෙම් ෆේදිගේගා තිබේ හුසි බොඩුන්කුර දෙතින් කුජ්ජකායි අලුන්නැවෙ බහිරා බනෙපියේ ආතියකුදී මානී ගෙන්නාටවෙ ගින දුවහක් නංහුන්නානී වෙස් කුඩකුදීන කුරා හෙවකන්තකු නොන් හෙයවෙ අමුදුන් තියබනනී බොඩුන්ගේ කුදීන්ගේ වාහකය දෙම්ෆේ අබ්දුල් මුත්තලිබ් ගිෆානුගේ හාරිස් ගිෆානු වඩාගින් ඉතුරුක ගිෆානායි අබූබකුර ගිෆානා අදිවෙස් එහෙන් දෙකුජ්ජකා ගොයාගෙන් බඩාගින් මේ මජ්ජීහුගා බාතිබ්බවාෆිය දෙම්මි බෑමිහුන් කෙවුන් අවදිවමු මිබෑමිහුන්ගේ හිං උපාවානේ හා සබබ්ත මිබෑමිහුන්ගේ කුරිමච්ච තයාර කොද්දී හදාපා බාහිරා බනෙෆියේ මිරියකී මිෆල්ලි උහාවරිකම් ගෙරේ තෙබෑමිහුන් මිෆල්ලි බදාම් විස්වානේ බදානේ මිහකු ෆල්ලි බදාහේ බෙදුම් මනාසනේ මිරියකු නොහුන්නානේ අහුරින් උලේනී මි කුදිවෙරින්න ෆල්ලි දක්කාරේ දෙම් බාහිරා ඇස් ඉතුරු කරේ ගෆානුගේ ඇප්පුරුගා හිපෑගින් දෙන්තිවි කුදින් ගොයාගෙන් ෆල්ලිගේ තිරේගා හිඟම් ෆරෑපිය අරබින්ගේ මිහුන් බොනේ මිකජීගේකු මොහම්මද් ගෆානකා මිහුරි හාදහා වරිකේ ඉකජිගපානකී කොම්මේක මිබාවතුගේ බොලෙති මිහුම් වර රුහේ බේෆල කීය දෙම්ෆයි ඒ බහිරා ඉතුරු කජිගපානුගේ ඇත්පුරුගා හිපෑගෙන් පල්ලීගේ තිරේගා හිඟමන් එකජිගපානුගේ හාල් කොල්තෝගේ වාහක වරන් අහා ඔළුම් පිළිවෑපිය අදි ඉතුරු කජිගපානුගේ ලිබාස් කොළු කස්සුකොක් දෙබොම් ෆලිපුල් දෙමෙදුගා හුරි සික්කය බලා මිතාගා බොස්තී හදාපා එකජිගපානුගේ අලිහුගා දෙන්නේ කලිගපානි ෆහු ජමානුගේ නබියාකමන් අලුගොඩු ඊමාමමෙන් දින් එකේ ගිෆානාගෙන් අබූ තාලිබ් ගිෆානුගේ අරිහන් ඇස් දෙන්නේවියේ කජි ගිෆාන් රගල දෙන්න වඩාගෙන නොහරේ කජි ගිෆානුගේ මේ දරි කල්ලු නැකී වර බොඩු කමෙක්ගේ වෙරිය කෙ අල්ගුල්මෙන්ගේ ෆෙප්පොතුන් අල්ගුල්මෙන් දෙකේ අදි කාබෆෑන් කිබෑන් අල්ගුල්මෙන් අදිබාවගින් වා ගොතුන් බියා මේ දරි කල්ලු නැකී ෆහු ජමානුගේ නබියායේ කජි ගිෆාන් මේ දරි කල්ලුගේ මච්චන් ඕගාවරි කමෙන් හුරි වියා මේ දරි කල්ලු නැගින් සාම් කරාගේ ඉතිරිය නොවන්නවා මක්කා රුජුආ කුරබාතේ අල්ගුල් මේ දෙන හුරි පදයන් මිකන් දෙන තිවි යහූදීන්ට වරගින එමිහුන් තිබී මිදරි කැලුන්නන් අදාවඇත්තෙරි කමුන් පුරිගින් මිදරි කැලුන්ගේ ඉන්තිසාරීගේ තිබ මිහුනකි මිකාහරි කමිගේ ඛබර දබර දෙන්න බැකීමෙන් නොනෙ එහෙන් වීමා මිදරි කැලුන්ගේ මිහා ලා උමුර් ෆුල්ගා මිදරි කැලුන්නාගින් එවරෙන්ගේ ඉතිරිය වඩාගත්තුමකි රක්කාතිරි කමෙන් නොනෙ එවරෙන්ගේ කිබෑන් රක්කාතිරි වොමි අවදාවිගින් වා ගොතේ දෙම්ෆයි අබූ තෝලිබ් ගිෆානු මිහිසාබුන් බියෆාරි ගාෆිදායායි වකිවේ එකයි ගිෆානුගේ මුදලායි එහෙන් මිහුනා හවාල් කුරබාපා ඉතුරු කරේ ගිෆානායි අබූබකුරු ගිෆානායි බිලාල් ගිෆානායිගෙන් මක්කාය වඩාගෙන පියෙ දන්නේ බහිරායයි නස්තුරායයි අදි මිනෝමෙස් එතන් එත බයකු සලාමයි සලවැල්ලිවි ඉතුරු කරේ ගිෆානුගේ රසූල් කමාගෙන් ෆොනු වෙනුන්ගේ කුරීගා එකයි ගිෆානායි බද්දලිවි ඊමාන් වියෙ මෙබැවිමින් අස්හාබ් බේකලුගේ තිරින් හිමිනිගෙන් බුමායි නොත නෝන්කමා මෙදුගා දන්න බේකලුගේ මෙදුවා ඛිලාෆේ මුට්ටේ ඒතරින් කන්ත තහගීග කුරවි බොලෙත් ඊමාන් වෙදීගේ බස්ලකි සලාමයි සලවැල්ලිවි ඉතුරු කරේ ගිෆානුගේ රසූල් කමගේ ජමානුගා මේ දුනියේගේ ෆාළුවෙගෙන් වා ආලම්ගේ තිරේගා එකේ ගිෆානන් ඊමාන් බිගෙන් හොරෙ බද්දජ නොවා මිහකු අස්හාබ් බේකලුගේ තිරේ නොහිමිනේන එකමගේ මිතංගා මිනංගේනෝන් බහිරා එකී අබූ තාලිබ් ගිෆානුගේ ජාෆර් ගිෆානුගේ අලියුගා හබුස් කරෑන් ඉතුරු රසූල්ලාහ් ගිෆානුගේ අලියහන් ආ බහිරා එ නොනෙ මේ බහිරා එකී ඛිලාෆකන් උදා අස්හාබ් බේකලුගේ තිරේ හිමිනිගෙන් වා බේකලිකේ ඉතුරු කරේ ගිෆානුගේ කිබෑන් හදීස් රිවා කරේ බේකලි මේ يقول المترجم سلام عليه صلى الله عليه يتو رسول الله يفانو جنوا فاوا اسلام ديناي فال كرو وافاوا علم وركماي كاندا الو وافاوا شريعتاي ميكن كمي سرياس بحيراغي كيبين اونغين وداغي كانتا كمغا نصرائيغي باي فادينا علم ورين دعوا كو لي فال كو مليتي مي سيورينغي كيباغا هوري عجاب افد جاهل كمكي فاي بحيراي كي حسابغي ملميك ويا اينا ميفد كمي فال نكوري كيبي باوي නොත එ නස්රානීය දීන් රඟලක දෙන් අලුන් එහෙන් දීනෙක් අන්නානේ බේනුමෙන් නිතේ දර්ජයක නොගෙන් දියයි කිය වෙබාවය ඒනාගේ එපද මොලකන් ඒනා එහදියා කොල්ලී ඒනාගේ ජින්සුගේ තිරෙන් විස්නවා ජාහිල් අරමීගි තිරෙන් කුඩ කුජ්ජකත්තාය මිකුජ ජකී එමෙ රේගේ කුඩ ඉල්කොලෙක්ගා ඒනාගේ ෆල්ලීගා මෙහමානකන් හුන්න ඉතුප්පුළු බේෆලකේ නොත එහා කුඩ කුජ්ජකන් එහා කුඩ ඉල්කොලකු

යෝසුගේ පාලු දෙවල පහර කීරිත් පුරබ්බම් පෙට්ටේ ඒ කලේගේ පාලු හොන්නවී දිල්හුරුමෑ මරුම්ගේ හාලි කොළෙක්ග එකමක් ඔයවකුත කලේගේ පාලුගේ හිතම් අබ්බෝහ ඉල්හා මුකර විදවායින් හඳුම භූගෙන්දිය බලුගන්දරීගේ තෙරේගා ඉදවාය කොරෙක් ඒ දිල්දුව වඩගම්වා.

දුවන් අර මෙන්නම් හල ආකුර කොක්ක නගාලා පිම් පප්පයිතු ගාජස්සෑමී

එකලේ ගෆාන් එබහි මූසා ගෆාන් විදාළුවි අලුගෙ වෙරි රැස්කලාක් තිමං අලාශායි තිමං අලාගෙ අහාය ෆාෆෆුස්සවාන් දේ අධි බරස්කලාංග රහ්මතුගෙ තෙරිය අලමෙන් වද්දවාෆාන් දේ ඉබරස්කලාංගෙයි රහ්මෙ ලව්වා එම්ම රහ්මෙ වන්ත රස්කලාංගේ.

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් එවරෙන් න කියාශේ එං ගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං එවරෙන් අනියා බෙරිව උළුණුකම්ග සබවුන් තිමන් රස්කලාගේ එවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

ඒගේ තෙරෙන් එබ්බයකු බුණෙහිද අල්ලාහු එබ්බයකු හලා කුරබ්බම් නුවත ගදවගම්වා අජාවකුම් අජාබ් දෙව්වම් වෙෆාවා බයක තියබෑමිහුම් වාස ඉවනී කීවෙගෙන් හෙජෙ එවරෙන් බුණුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාගේ හසරත හොසුරු හොසයුළුමගේ ගොතුන්නේ අදි එවරෙන් තක්වාවෙරු මට්ටකයේ.

තිමන් රස්කලාන්ගේ ආයත්තන් එමිහාය ලිබි දෙව්වමු. එයින් වකිවගෙන් මීහාගේ ඛබරු කලේගෆාන් එවුරෙන්න කියා දෙවාශෙ. දෙන් ෂයිතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

0: තිය බෑමිහු එතකෙච්චත් තෙදමග ගොවියස් එතකෙච්ච නී වෙතෙ අදි එෆරා ඇත කලේගෆාන බලාතී කලේගෆානු දෙක වඩාගන්නවා නෙතෙ නමවෙස් හකීගතුගා එෆරාඇත්තකක කලේගෆානෙ නොෆෙන්නා නෙතෙ
1: خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين
0: කලේග ෆාන අෆු කුරෙවුම් ගා හිප්ප වාෂේ අදි හේව කන්තකං අමරු කුරබ් වාෂේ අදි ජාහිරුන්නා එක්කිබාවේ වඩා ගන්න වාෂේ

අංගවානෙතෙ තිබා සුවරුගේයක් වන්නාශෙ ඒනා බුණානෙතෙ තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකොරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයෙ.

ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත එ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙයෙ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන්රස් කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස් කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانج هو وحي كربم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهم دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවරෙ ඉන්නහු ලකුර්ආනු කරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුර්ආන්කං කශවරෙ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගයෙ لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوي افتوغا نبيهنت تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لفو فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا إبهي مي قرآن مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهم රිසුකු දෙව්වි කමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගේ දුගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුවේ ෆලෞලා ඉසා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගේ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොලියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهم بلا بلا تبموا ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهم نفر إميها එබහි මරුවා මීහා ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන්කුන්තුම් ගෛර මදීනීන් තර්ජිඋනහා ඉන්කුන්තුම් සාදිකීන් ෆහේ තියබෑ මීහුන්නි අමලුතක ජසා නුලිබේනෙ බයකු කමුගාවා නම තියබෑ මීහුන් එ ෆුරාන අඹුරා නුගෙන්නනී කීවෙගෙන් හෙයෙ තියබෑ මීහුන්නි තෙදුවරින් කමුගාවා නමය ෆඅම්මා ඉන්කාන මිනල් මුකර්රබීන් ෆහෙ එ මරුවි මීහා කුත්තං කුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින්වා නම දන්නාශෙ ෆරෞහුන් වරයිහානුන් වජන්නතු නයිම් ෆහෙ
എമീഹക്കാങ് അറാമായി തണവസ് വെഗംവാ റിസ്ഖായി നിഅമതുഗെ സുവറുഗെ ഹുട്ടെ വഅമ്മാ ഇൻകാന മിൻ അസ്ഹാബിൽ യമീൻ അദി എമീഹകു കനാ ഫറാതുഗെ മീഹുംഗെ തെരെംവാ നമ ദന്നാഷെ ഫസലാമുൻ ലക മിൻ അസ്ഹാബിൽ യമീൻ ഫഹെ എമീഹക അംഗവാനെതെ കനാ ഫറാതുഗെ മീഹുംഗെ കിബൈൻ തിബായ സലാം ഹുട്ടെ.

එවරෙන්ගේ කුරින් ඉන්සියකුවෙස් අධි ජින්නියකුවෙස් එකඹලුන්ගෑ බීහිෆැයෙන් නුවේ

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙන් තිමම්මෙන් දොගු කුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුවේ.

0: දැන් නිදමුන් කුරින් කියා දුවා කියාගෙන නිදාරි
1: බිස්මික අල්ලාහුම්ම අමූතු වහයා
0: මාෂල්ලා වරර රංගල් දැන් අවහ දේත ෆොමලා ඇත ෆොමලා මුලි බොදුගයා අශිගණුක ෆිරුමාලා ඉංගේ වරර රංගල් දෙහිඟ නිදාලමදෝ

0: يعقوب قفال وكلي قفال عيشاء وقتقا كربان ما دخلا دعا لمبات يوسف قفال وخنبي بباف لغ كلاب لغ فراتقا نماد لغ كربان أدي بباف لغ نبي كم غ نور لبغة متفا همكشر يعقوب قفال كي مبين متيقا غا الله غ نور خلق
1: بباف لغ يوسف آمد أغن من ركات انوانكا بلوني كيوتو அழுகணும் ஏன்னா ரக்கா தெரிவானோ
2: மாதமா ஏனா அவள் வெண்ணாயக்கு குளம் பொணுபவா
3: அழுகணும் ஏனா ரங்கள பலஹட்டானா
0: யா கூபுகே ஃபாலு விஜாலு கலேமிங் ஏனா குவாகில் தியாம அஹன்னல் ஹிதாம் இருக்கண்டிபே கலேமிங் ஏனா அலாலுலா திப்பா மினிக்கா குத்தா சேரா காலபார்த்தி விருப்புகள்
1: අවුන් මගෙන් බෙදමු දසුකායේ නා හුට්ට
2: මිනික කුත්තාය ඒල ගෙන්ද වෙතො
0: යෝසෙෆ් ගෆාල විදාල් ලෝ දිවා බප්පා දන්තත ගොස් කුලවල් මකි අලකොන වර උපාවා කම අදි අලකොන දෙ හිත ජීවිතම ජෙහුම් ගෙනස් දෙ කම අලකොන ගොස් කලේ ගෆාල ද ජුවා දොස් වර පෙලුන වේ හිත ගර අලකොන ගෙ මි බේ වේන පෙලුන ගොත දෙදුන් සර කලේ ගෆාල අලකොන ගෙ බේ වේන ලොකු මෙ කුල අදි උපා කුරි එහෙද යාකෝබ් ගෙපාන විදාලු එකදින් ලාගාදේ ඒ දරිපුල් උපාහා කමකම් ගාවනේ විජ තිම කඩේ ගෙපාන දරිපුල්ගේ බේමෙන් නබ්වර අල්ලාහ් ගරකා තරකම් බොඩවා එකලාගේ එම්ම ඕගා වන් තරස්කලා අලෙ දුවහගේ ඉනවරුන්ගේ කුඩතල් කොලෙ කුරි යූසුෆ් ගෙපාන කලේ ගෙපානුගේ බේමෙන් නාකු වරම් උපාකුලා කුලුප වඩාගින්නේ අද යාකෝබ් ගෙපාලු එබේ පුළුන් අලුවදා විදාලු මනුකෝ වඩාගින්නේ අද එබේ පුළුන්ගේ තුප්පුළු කොක්කෝ පුළු රංගල බෙලිම වසීය කුරබ්බා විදාලු දරින්නේ තිමංකලේ ගෙපාලු එ තුප්පුළු කුජ්ජා දෙක ලෝභිව අබි මර්තිය කුදින රංගල එංගේ කොක්කෝ පුළු බඩහා විජන මකාන්දේ අද කරහික්කාවෙන් පෙනම සෙන්දේ අද හිංගාවර බල විජනම ඒනා උරාලාති ඒනාය අලාන කුඩලු කුරාත් තිමං කලේ පාන් තිය කුදේ මච්චව අදාකුන ජේ හක්කු ඒනාය අදාකුරාත් අදි කොක්කු ගොවායල් අවහල් එඹුරි අල්ලාත් එහොරිහා කුදිම යූසුගේ පාන අලාලාකම් දෙක්කේ බප්පා පුලායි ෆෙල්ල හිසාබුන් දුර දෙවින්දෙ අදි වරත් දුරු හිසාබක දෙවිජ්ජකම් එංගමුන් ඒ විතරෙන් එකක් යෝසුෆ් ගෙපාලුගේ හටිකුල්ගා වරබ් බාරච්චිසේ එහෙනු එල්මි පුර්බේවගේ හි යංගෙ ජෝඩාගෙන් විදාලු තිී බප්ප පොහ තිමං කලේ ගෙපාලුගේ බලදවිරිය තිමං කලේ ගෙපාලුගේ නිකමෙතික මටිකා ඕකා තෙරුවෙ ලබ්බා
1: කදේ ආහන්නා දෙමදුගා තිමාගෙ කමෙන්නේ
0: යෝසුෆ් ගෙපාලුගේ කදේ ගෙපාලුගේ අහු යහෝජා ගෑකුළුගා හිපවා විදාලුයි තිමං කලේ පාරුග නිකමෙතක මට්ටකා ඕගාතිරව ලැබ්බා බප්ප යාකූබ්ගේ හිප්පුලටකා ඕගාතිරව ලැබ්බා තිහාව එකලේගේ පාරුග වසියට අහුද හදන්න තලීතු
4: ඒ අහුන්නේ ඔබ හරම් කුරබ්ගි පුරානේ මෙරුමකි එම්මෙ බොඩු ෆාහතකු තෙරෙන් ෆාපයේ මිකුජ්ජා බප්පේ රද්දු කුරේ
1: අහරම කොරන් හොලා කන්තක් ඇනෑ ඇඟුම පහුගාත
4: මිහිංගි එබ්බෙස් කමේ බප්පේ නොදෙන්නේවම මිකුජ්ජාගේ කිබයෙන් අහදෙන් හොදා.
1: පහරෙන් හුවා කොස්වා බුණන් කදේ තියවුනේ යවගුගු ගාතුක දරජෙන් හොදා.
2: මායින් අබ්බා කන්දේ වුණා තිය දෙමීහුම ස්මරාලාන.
1: අහරමෙන්ගේ මිරේවුමගේ වාහක ඉජේ නුබනන්ත යහුසා.
2: මිකුජ්ජාගේ කලේ ඕගා තෙරවනීත.
5: එනා අහරමගේ මස්සද බාබා.
4: ඒ අහුන්නේ අබ්බා හරම් කුරේ පුරානේ මෙරුමකි බොඩු ෆාෆේ
1: මිහා රහරන් කුරන් වලේ කන්ද එනේ ඉංගිජ දැන් මිකන් නුක හුට්ට නුලෙවැ
4: නික එදිමා බලා බලා එර පෙන්නනි බේරු නුකුරා වලේ එතා හර්පයා විනිකා ජනවාරු උලේනේ එනා වලන් එල්ලාදා එතනු එනා කමෙ පෙච්චනව කලේවෙන් බේරුන් කන්ත හාසිල් වී එනා දතුරු කුරා බය ගෙංගස් වියා ගෙන්දානි අම්රා නාති වේ තරක කලේ වෙන්නන් ඒනා කිවෙන් සලාම බෙවනි අදි මරුගේ දියස් දෙක නුජේන
1: යහූදා හොෂෙල් ගොතේ රංගල් ගොතේ එගෙන් අහරෙන් ගබූල් කුණ වලකී යගීනුම් වෙස් මීහා කණ්ඩලගෙන් හලා කොලාන තනේ
3: ಮರಾಲನ್ ದತಿಯೋನಿ ವಿಯ ಐ ಅಬದಟ್ಟಕ ನಗಾಲಿವೆ ತನಕ ಬಾಣ್
1: ಆ ವೀಮಾ ಮಿಹಾರ ಎಬ್ಬಸಿ ವಳೆ ಇಲ್ಲಾಲಂತ
6: ಎಮ್ಮೆನ್ನ ಎಬ್ಬಸು ಮಕ್ಕ ನಾದ ವಿಜ್ಜ
1: ಎಮ್ಮೆನ್ನ ಎಬ್ಬಸು ವಿಜ್ಜಿತ ರಾವ್ ಬೈನ್
3: ಆ ಏನ ಅಫ್ಲಾಲ ಎಂಗುಸ್ ವಳ ವಟ್ಟಾಲ
4: ಹಲಾ ಕೂರಿ ಏನ ಮರಾಲುವ ಏನ ವಳ ವಟ್ಟಾದು ಹಮ ಎಗ್ಗೋಯ್ ಆರವೇ ಮೀಹಕು ಮೆರವ ಕುಶಾ ದುರೇದಿವಾ ಬಾಣ್ ನ್ಯೂತಿ ವಾಗಂಡೆ ನೀ ಬಲುಗ ಬಂದಪ್ಪ ವಳ ತೀಕುರೆ
1: ಏನ ಗಾಗ ಗಮಿಸ್ ಬಾಲ
3: ಯೋಸುಗೆ ಫಾಡು ಹರ ಅಡುಕುಳು ವಿಧಾಳು ಅಹರಂಗೆ ಬೇಬೇಡೆ ತಿಮ್ಮಕ್ಕಲೆಗೆ ಫಾಡು ಕಮೀಸ್ ಕೊಳದೆ ಬಾ ನಿವಳುಗ ನಿವಹ ಹೊಡಾಗ ಏನು ಬಟ್ಟಕ ತಿಮ್ಮಕ್ಕಲೆಗೆ ಫಾಡು ಅವಹಾರ ವಿಚ್ಚರು ಏ ಕಪ್ಪು ಅದಿ ದಿರಿಗುಂಡವ ಏ ನಿವಹ ಕೊಯ್ವೇ
4: ಬಳುಗ ಅಡಿಗ ಬೋಯ್ ಬರ ಬೋಡು ಗಲೆ
1: ಬಳುಗ ಅಡಿಗ ಪೆಂಗುರಿ ಹೆಂಗ್ ಹೀರೆ
4: ಎಕುಚ್ಚಾ ವಳುಗೆ ಮೆದಾ ಹಿಸಾಬ ಪೋರಾಸಿ
7: ಇಲಗಂಡು ಮಚ್ಚ ವಟ್ಟಾದ ವಾಗಂಡು ಬುರಿಕೊಲ್ಲ ಅವ ಬುರಿಕೊಲ್ಲ
1: ಹಲಾ ಕೂರಿ ಕಾಗಂಡು ಮಚ್ಚ ಬೆಟ್ಟಿ ಕಲೆಯ ಕೊಕ್ಕೊ ಚಿಸ್ ಚಿಸ್ ಅಂತ ಬೇಣು ಮಣಿ ಮರುಗ ಸಿಂಹ ಬಲುಗ ಅಳಂತ ಬೇಣು ಮಣಿ
3: ಕಂಬಡು ನುವೆ ಬೆಟ್ಟು ನೀ ತೆಂಗಡು ತೆರೆಯ ಯೂಸುಫ್ ಗೆ ಫಾಲು ವಳುಗೆ ತೆರೆಯ ಬೆಟ್ಟ ಮುಂದಿಯೇರು ಎಕಲೆಗೆ ಫಾಲು ಕೀರಿತು ಪುರವ್ಯಾಡು ಹೆಮಿ ಹುಲ್ಲಲ್ಲ ಇಬುಲು
7: ಅವಹಮ್ಯು ಗಾಗಂಡು ಏನಾಗ ಬೋಮಚ್ಚ ವಟ್ಟ ಚಿಸ್ಕೊಲ್ಲ ಏನ ಸಲಾಮನ್ನು ಮಾಡಿಕೊ ಯಕೀನ್ ಕುರುವೇತು ಐ ಗುಜ್ಜ ಸಲಾಮೆ ಬಪ್ಪ ಕ್ಯಾರಿ ಗೊಸ್ ನಿವಾ ಕ್ಯಾದೀಫಿ ನಮ ಬಪ್ಪೆಯ ಕಲೇನೆ ಕುರಿಮತ್ಲಾಣಿ ಕಿಹಿನಿ ಎನಿ ಮಾವಸ್ ಕೊರೆ
1: ಕೀವೆ ಕೀವೆತ ಅಲ್ಲೋಹದಕ್ಕೆ ಬಿರಣ್ಣು ಗಣೇತ ಆಹೃತ ಇಮಾನ ನುವಮತ
7: ಬಪ್ಪಕಾರಿಗೂ ಸ್ರೋಂ ಫಶ ಅದಿ ಮಿನಿಕಾ ಕುತ್ತ ಕಾಲ್ಯಾಫಿ

දුවම අරබෙන්න කන ආකුගර කොක්කො නගාලැපීම් පප්ප හිතුගා ජස්සැමීම්.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: Malaikatı.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝස්පොන්සර් කි ෆයිපේ
2: ආමුගත ගාන්න කි වරන් හඳාන්න නැතේ මිහ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනුවන් ජේ මෙල් ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆයිපේ මෙදුරි කො ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේ unlimited reload adi rasters kaasa ge huriha muamalaate fahi pe me duriko fahi pe wara fahi aamugote gahanne ki warang handaanne te mihe bay dosto khaan ane bay dosto fonuwanje mel ta fonuwan birthday sei handaan kuran adi ma undogu kame ekamuko bill ta dakkanta duwa hakwes handaannu ne teene current bill fem bill phone bill kas dahinnu waan handaam wesure wagutum waguta fahi pe me duriko faasa wes transfer kurewe ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆ ದೊರಿಕೋ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ

ආඩුවසවේ මලායිකතුන් මි පෝග්‍රම් ප්‍රෝග්‍රම් ගාමි ගෙනස්තනී මතිවරවගෙන් වා මලායිකතුන් අදී මලකූතී ආලම් මි ෆොතුගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවෙහිබා තර්ජමා කොරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස් සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාශ්කර් ආරපි බහුන්ලි වාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගෙ දිවෙහි තර්ජමා ফতগাহিমিনে আয়তকা হাদিস দ বিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ।

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: අහෞද බිල්ලාහි මින ෂයිතානිර් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෛහි රාජිඋන් اللهم اجرني في مصيبتي واخلف لي خيرا منها ألم ملكوكم ونيمان الله أدي ألم إمبري داه ريوس إكلاق حضرتا هدوا بنكر ورس كلاك مي ألاي كرمة وفاوا مصيبات مي ألاي الدرم دفوان دي أدي ميك بدلوكا مي ورهيوكم مي ورقروان دي
2: අම්මිනිට් මේ දීනු කියලා මේ ෆතිස් නමතු
3: අල්ලාහු අක්බරුල්ලා